අදත් සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවනින් හමුවෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඔස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2000හි 98.5 තරංග මාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අකණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් ප්‍රචාර වෙන බව ඔබට දන්වන්නට කැමතියි.

0: ඇරකෙන ලෝකයේ දකුණු අන්තයෙන් ඔබ වෙත පිළිල කෙරෙන මාර්ගගත සංදේශය සභාගාරය
1: එනම් ඔන්න වෙනද වගේම සභාගාරයේ වැඩ කටයුතු අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. සභාවෙන් අවසරයි, මම තිලක් ගමගේ.
2: මම දේවලෝචන රණසිංහ.
1: ඉතින් දේව, එක දවසකට පස්සේ විශේෂ අමුත්ත එක්ක අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි පහුගිය කාලේ දිගටම වගේ කතා කරේ ටිකක් ලංකාව සම්බන්ධයෙන්, දේශපාලනය සම්බන්ධයෙන් බොහෝ දේවල්නේ. ඒ නිසා අද පොඩ්ඩක් වෙනසකටත් එක ටිකක් වෙනස් කරුණු ටිකක් කතා කරන්න කියලා හිතුවා. ඉතින් විශේෂයෙන්ම අපි ජීවත් වෙන රට ඕස්ට්‍රේලියාව ගැන ටිකක් වැඩිපුර ප්‍රස්තුත කරගෙන
2: ටිකක් ඕස්ට්‍රේලියාවෙත් දේශපාලන වශයෙන් ලොකු වෙනස්කමක් සිද්ධ වෙන වෙලාවක් මේක.
1: ටිකක් ඔව් නේද? දේශපාලනය ලංකාව වගේ මෙහෙතු උණුසුම් දැන්.
2: අනිවාර්යයෙන්.
1: ඉතින් ඒ ගැන ඔක්කොම, ඒ වගේම අන්තර්ජාතික දේශපාලනය ගැන සමහරලාට අපිට වෙලාව තිබ්බොත් ලංකාව ගැන චුට්ටක් කතා කරන්න අපතරින්නම බෑනේ. ওই කරුණු ගැන පොඩ්ඩක් කතා කරන්නට, ටිකක් කතා කරන්නට අපිත් එක්ක විශේෂ අමුත්තෙක් ඉන්නවා. අපිත් එක්ක අපේ මිත්‍රෙක් නිරෝෂන් හේවාකෝපරගේ, පරිගණක ශාස්ත්‍රයේ ව්‍යවසායකෙක් ඔහු. ඉතින් මෙල්බර්න් වල සෑහෙන කාලයක් වාසය කරනවා. ඉතින් පළවෙනි වතාවට සභාගාරයට ගොඩවදින්නේ ටිකක් මේ වගේ වැඩවලට කැමතිත්ුනේ නෑ, දේව ආරාධනා කරාම එන්න කියලා කිව්වම. නමුත් බොහොම ස්තුතියි සභාගාරයට ගොඩවදිනාට. ඉතින් ඔබ ආයිබුවන් කියලා අපි සභාගාරයට පිළිගන්න කැමතියි.
3: බොහොම ස්තුතියි මේ ඔව් කීප්ස් රැක් ඔබ කතා කරලා තිබ්බා. ඉතින් මේ ඒකෙන් සයිතින් බලමු අපිට මොකද කතා කරන්න පුළුවන්.
1: ඒකනේ දේව, මේ මේ නිරෝෂන්ගේ මේ මේ Facebook පිටුව හරිම රසවත්. හොඳයි, මම ඒක කියවන නිසා මේ හරිම රසවත් අදහස් තියෙනවා, වැදගත් අදහස් තියෙනවා. මම හිතුව ටිකක් අපේ සභාගාරයේ අපේ හිතවතුන් එක්ක මේ අදහස් බෙදා ගන්නත් ඕනෑ කියලා. ඒක විශේෂ හේතුවක් වුණා ඔහුව මේ සභාගාරයට එකතු කරගන්න. ඉතින් නිරෝෂන් දැන් කොච්චර කාලයක් කරාද මෙල්බර්න් වල ඔස්ට්‍රේලියාවේ පදිංචිට ඇවිල්ලා? අපි පොඩ්ඩක් එහෙම කියලා කතාව පටන් ගමුකො.
3: මම දැන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඇත්තටම අවුරුදු 22ක් විතර වගේ වුණා. 2000
1: සෑහෙන කාලයක්.
3: ඔව්, 2004 මුලා ආවේ මම ලංකාවේ. ඊට කලින් ඉඳලා 2001 විතර වගේ ලංකාවෙන් ගියා නෝවේ රටට. එයා මම අවුරුදු 1.5ක් 2ක් විතර වගේ ඉඳලා ඊට පස්සේ මෙල්බර්න් වලට ආවා. එනකොට හිතුවනේ මෙච්චර කලින් බී කියලා. නික ඇත්තටම PR එක ගහගෙන යන්න බලාගෙන තමයි ආවෙත්. අපව දවස් දෙකක් ඉඳලා ඉතින් හිටියා. දැන් අවුරුදු
1: 22ක් නේ
2: කාලේ. ඒකකොට ලංකාව පැත්තෙන් ගත්තම මම දන්නවා ඔබ පොරොට්ටු විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙක්. කොහෙද ඉස්කෝලේ ගියේ ඒ පැත්තේ ඔබේ ළමා කාලය ගැන ඔබ හඳුනන ලංකාවේ තොරතුරු ගැන පොඩ්ඩක් කියලිමු.
3: ඔව්, මම අධ්‍යාපන ලැබ රාජකීය විද්‍යාලයේ මේ
1: රොයල් ස්කේල්.
3: ඊට පස්සේ මොර්ටු විශ්වවිද්‍යාලයට ගියා. මේ ඊට පස්සේ මොර්ටු විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු පිට එයා හදාරලා මම එතන ගොඩක් මෙල්බර්න් වල ඉන්නා මගේ බැච්මේට්ස්ලා. මේ ඊට පස්සේ ඉතින් ලංකාවේ මම මාස 6ක් විතර වගේ කාලයක් පොඩි කාලයක් වැඩ කරගෙන කැම්පස්ටි ගැතුල ඉන්නකොට මම ගොඩක් පරිගණක ශාස්ත්‍රයේ වැඩ සහන විශාල ප්‍රමාණයක් කරා. ඊට පස්සේ මම නෝවේ රටට ගියා. එතන වසර දෙකක් විතර වගේ හිටියට පස්සේ එද මගේ නෑදෑ ගොඩ ඉතින් ඔස්ට්‍රේලියා හොඳ රටක් මෙහෙම එන්න කියලා කිව්වම ඉතින් නිකන් ඊයරක දැම්ම. ඉතින් මම ඒ කාලේ දැම්ම ගමන් හම්බ
1: වෙනවා.
3: දැන් වගේ නෙමෙයි. ඊට පස්සේ මට මතකයි මෙල්බර්න් වලට ආවා. මේ PR එක එක්ස්පයර් වෙන දවස් දෙකකට කලින්
1: ආවා.
3: ඇවිල්ලා මේ සීල් එක ගහගන්න ඩැන්ටින් ඔෆිස් එක තිබ්බේ එතෙන්ට ගියා. මේ ඉන්නකොටම නිකන් ජොබ් එකකට ඇප්ලිකේෂන් එකක් දැම්ම මෙහෙ තියෙන නැබ් එකේ ඕස්ට්‍රේලියා බැංකේ. ඉතින් එදාම හම්බුණා. ඔව්, ආවෙත් එච්චර හොඳ කාලෙක නෙමෙයි. IT බබල් එක බර්ස්ට් වෙලා ටිකක් ජොබ් මාකට් එක ඔස්ට්‍රේලියාව ටිකක් අමාරු කාලෙක ආවේ. හැබැයි අර මම පරිගණක ශාස්ත්‍රය ඉගෙන ගත්ත දේවල් ටික කීපයක් තිබ්බා ඒ කාලෙත්, ඒවා ඉන්දිවාන් තිබ්බේ. ඉතින් ඒක නිසා මට පුළුවන් වුණා සිනේ කන්සල්ටන් කෙනෙක් විදිහට පටන් ගන්න. එහෙම පටන් ගත්ත ගමන ඉතින් තාම ඉන්නවා.
1: ඉතින් මේ ඒ කතාව හරහා ඔන්න අපිට පොඩ්ඩක් පොට පැහැදෙනවා දේව, මේ කොහොමද දැන් අපේ සාකච්ඡාව අපේ සභාගාරයට ගේන්නේ කියන එක ගැන. නිරෝෂන්ට හරි රසවත් අදහස් තියෙනවා. දැන් ඔබ කිව්ව නිරෝෂන් ඔබ මෙහෙට එනකොට ඔබ පියාරක ඉවර වෙන්න ඔන්න මෙන්න තියලාවේ පියාරක දාපු ගමන් හම්බ වුණා. ඊට පස්සේ මෙහාම එච්චර අමාරු වෙන්නේ නැතුව රස්සාව හොයාගත්තා. ඒකත් හොඳ ආයතනයක. නමුත් දැන් විශේෂයෙන්ම මේ මෙහෙට එන අය නැත්නම් මේ රටට එන අය පාප කියන්නේ මොනවාද මයිග්‍රන්ට්ස්ලා කියලා කියන්නේ මයිග්‍රන්ට්ස්ලා. එතකොට ඒ අයගෙන් මැසිවිල්ලක් දැන් නැගෙන වෙලාවක්නේ. එකක් එන්න අමාරුයි කියන එක එන්න කලියෙන්ම නීති තදයි කියන එක
2: නීති තදයි ඉංග්‍රීසි දැනුම හොඳට
1: තියෙන්න ඕනේ හොයන්න ඕන කතන්දරේ. ඒ වගේම තමයි ආවට පස්සේ හිතු ඔස්ට්‍රේලියාව නෙමෙයි මේ කියන එක. සහ ඔය ඒ වගේ කරුණු ටිකක් තියෙනවානේ. සහ මෙහෙ ඇවිල්ලා අපි බලනකොට දැන් පාරවල් වල ප්‍රශ්න තියෙනවා, පාරවල් වල බලවල් කියනවා. එතකොට යටිතල පහසුකම් ප්‍රශ්න, ඩ්‍රයිව් කරන්න අමාරුයි කියනවා,
2: ට්‍රැෆික් එක වැඩි කියනවා,
1: දැන් කොස්ට් ඔෆ් ලිවිං වැඩි කියනවා. දැන් මේවත් එක්ක ඔන්න අපි දේශපාලනයට එනවා ඕස්ට්‍රේලියාව. දැන් ඇත්තටම ඕස්ට්‍රේලියාව දැන් අපි අපි අපිටත් මේක තේරෙනවා ටිකක් අර මුලින් තිබුණු தත්ත්වය නෙමෙයි, ටිකක් එල්ලෙන්න ටිකක් අමාරුයි. මේක ක්‍රමයි ක්‍රමයෙන් එංගලන්තේ වගේ අර යුරෝපෙට වෙච්ච සැන්තැසිය වෙමින් යනවද? මොකද්ද මේ වෙන්නේ?
3: මෙහෙමයි, දැන් ලංකාවේ කට්ටේ ඕස්ට්‍රේලියාවට එන එක සෑහෙන කාලෙක ඉඳලා වෙච්ච දෙයක්. නිකන් හිස්ටරි එක අරගෙන බැලුවොත් 960 ගණන් වල මම හිතන්නේ අර වයිට් ඕස්ට්‍රේලියන් පොලිසි එක ඒ තියෙන කාල ලංකා බර්ග කට්ටියකට සංක්‍රමණය වුණා. ඊට පස්සේ 1977 කාලේ සිරිමෝ බණ්ඩාරනායක ආණ්ඩුව තියෙන කාලේ මම හිතන්නේ ඩොක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා වගේ කොටසක් රට අතරල ඔස්ට්‍රේලියාට. ඊට පස්සේ 80 ගාලේ මම හිතන්නේ ඔය ජර්මන් ටෙක් එක ආස්ට්‍රේලියාව බොහෝ පිටසක් ලාර්ජ් ස්කේල් මයිග්‍රේෂන් එකක් වුණා. ඒගොල්ලෝ ඊට පස්සේ තම තමන්ගේ බිස්නස් හදාගෙන හොඳට දිනු වෙලා ඒකන ඔපචුනිටිස් තිබ්බයි කාට. ඊට පස්සේ 90 දශකයේ අරගත්තොත් ඒ කාලේ තමයි මුලින්ම ස්ටුඩන්ට්ස් ලා මයිග්‍රේට් වෙන්න පටන් ගත්තේ. ඒක ස්ටුඩන්ට්ස් ලා මාරුවෙන් ඔස්ට්‍රේලියාව ඉගෙනගෙන ඊට පස්සේ ඒගොල්ලෝ රැක්ෂා කරගෙන ලයිෆ් ස්ටයිල් එක පටන් ගත්තා. ඒගොල්ලෝ තමයි දැන් ඔය වයසට ගිහිල්ලා අවුරුදු 50-60 අතර ප්‍රමාණය ඉන්න 90 ගණන් වල අපේ ස්ටුඩන්ට්ස් ලා. ඊට පස්සේ 2000න් පස්සේ මම හිතන්නේ මයිග්‍රේට් උනේ ස්කිල් මයිග්‍රේන්ට්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කවුන්ටන්ට්ස්ලා, IT ශිෂ්‍යයෝ දන් මම ඉංජිනේර්ස්ලා, ඩොක්ටර්ස්ලා බොහෝ ප්‍රමාණයක් මයිග්‍රේට් වුණා. ඒ මයිග්‍රේට් වුණාම එතකොට ඒ මයිග්‍රේට් උනේ ලංකාවේ කට්ටිය මම මගේ මතය. ඒගොල්ලෝ මම දකින්නේ ඉකනොමික් මයිග්‍රේෂන්. ඒ කියන්නේ ඔවුන් ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් උනේ ඕස්ට්‍රේලියාවේ ඉකනොමික ලංකාවට වඩා හොඳ නිසා. ඒ කියන්නේ ඔපචුනිටීස් තමන්ට තියෙන නිසා. එතකොට ඔවුන් ආවහම තිබුණ ඕස්ට්‍රේලියාවේ ඇතුළ ඔවුන්ට තිබ්බා මහන්සිලා වැඩ කරා නම්, එහෙම නැත්නම් ඔවුන් යම් කිසි ශේෂ්ත්‍රයක පරිගණක ඉංජිනේරු, දොස්තර, කවුන්ටන්සි ඔය ශේෂ්ත්‍රවල නිපුණතාවයක් තිබුණා නම් ඕස්ට්‍රේලියානුවන් නේද වගේ දේවල් කරන්න අකමැත්තක් කරන්න නැත්නම් කම්මැලිකමක් තිබ්බනම් අපිට ලොකු ඔපචුනිටි එකක් තිබ්බා මහන්සිලා වැඩ කළා ඉතා ඉක්මනින් දීපෙන්. ඒ ඔපචුනිටි එක ඒ කාලේ ලොකුට තිබ්බා. දැන් ඔය ඔබ කියන වගේ දැන් ටික ටික අමාරු වෙලා එන කට්ටියට යනවා වගේ පේන්නේ අපිට අන්න ඒ ඉකොනොමිකල් මේ සිටුවේෂන් එක පොඩ පොඩ දැන් චේන්ජ් වෙගෙන යන්නේ. මොකද අපිට ඒ කාලේ තිබුණේ අර මං කිව්වා වගේ අපිට මහන්සිලා වැඩ කිරීම සහ අපි නිපුණතාවයක් දක්වපු ශේෂ්ත්‍රවලට ඔස්ට්‍රේලියන්ස්ලා කමත්ත දක්වන්නේ
2: නෑ. දුල කීන්නේ නෑ වැඩේ
3: කරන්නේ. දුල කීන්නේ නෑ වැඩේ කරන්නේ. ගලව වෙන වැඩ කරන්නේ. උඩ ડોක්ටර් කෙනෙකුට, ඉංජිනේර කෙනෙකුට, කවුන්ටන් කෙනෙකුට ලොකු ඔපචුනිටිස් තිබ්බා ඕස්ට්‍රේලියාවේ. ඊට අමතරව ඕස්ට්‍රේලියාව ඉකොනොමිකලි ඔය 2005 විතර වගේ වෙනකොට මතකයි ජෝන් හාවර්ඩ් කාලේ පීටර් කොස්ටෙලෝ හිටියේ ෆිනෑන්ස් මිනිස්ටර්. පළවෙනි සැරේට ඕස්ට්‍රේලියාවේ ණය බිඳුව කරා. ලොකු achievement එකක්. 2005 එක උනේ. ඒ ලෝකෙ කිසිම රටක් ඒක කරලා තිබෙත් නැහැ. ණය ප්‍රමාණය බිඳුව කරා විදේශ ණය. නමුත් ඊට පස්සේ සිද්ධ වුණේ ඊට පස්සේ ආපු ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවලදී අර වගේ ඉකොනොමිකලි ඩිසිප්ලින් පොලිසි එකක් පාවිච්චි කරේ නැහැ. විශේෂයෙන්ම ලේබර් ගවර්න්මන්ට්ස් කොට වෙලාවකට ඒතකොට උගලෝ අර සමාජ සුබ සාධනය ලොකු ව්‍යාපාර කරන්න. ඒ කියන්නේ සල්ලි ගොඩක් වියදම් කරා. ආණ්ඩුවේ සල්ලි වියදම් කරා. ආණ්ඩුවේ රස්සාවලට මිනිස්සු අරගත්ත ගොඩක් අරගත්ත. ඒතර ආණ්ඩුවේ එක්ස්පෙන්ඩිචර් එක ගොඩක් වැඩි වෙනවා. එතකොට ඒ ආණ්ඩුවක වියදම වැඩි වුණාම ආදායම ඒ සරලන ප්‍රමාණයට නැති වුණාම ඕනම ආණ්ඩුවක් කරන්න ණය ගන්න එක. ලංකාවෙත් එහෙමයි ඔස්ට්‍රේලියාවෙත්
2: එහෙමයි.
3: එතකොට ඕනමලටක් එහෙමයි. එතකොට ඒ ණය අරගත්තාම ඒ ණය වල වාරකේ ගෙවන්න ආයෙ තව ණය ටිකක් අරගන්න. එහෙම නැත්නම් ඒ විදිහට තමයි
2: සිස්ටම් එක යන්නේ. රෝලක් ගහන්න පටන් ගන්න.
3: රෝල තමයි ගහන්නේ දැන් ඇමරිකාව කරන්නේත් ඒක. ඒතර දැන් ඔස්ට්‍රේලියාව අද්ද වෙනකොට ට්‍රිලියන එකක ණයක් තියෙනවා.
2: ට්‍රිලියන එකක්.
3: ඒ කියන්නේ 2005 දී බිඳුව කරපු ණය ප්‍රමාණය දැන් ට්‍රිලියන එකකට දක්වා ගිහිල්ලා
2: තියෙනවා.
3: එතකොට ඒවට ඉන්ට්‍රස්ට් ගෙවන්න ආණ්ඩුවට ආදායමක් තියෙනවා. ඒතකොට අන්නේ ආදායම අරගන්න මිනිස්සුන්ට ටැක්ස් ගහන්න ඕන. ආණ්ඩුව වේදන් අඩු කරගන්න ඕන. ඔන්න ඔය කාල සීමාවට තමයි අවසනාවට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා තමයි දැන් අපිට හිතෙන්නේ තේරෙන්නේ දැන් ස්පෙෂලි වික්ටෝරියා ප්‍රාන්තය අරගත්ත වික්ටෝරියා නයිබරින් වැඩිම ප්‍රාන්තය සාපේක්ෂව කිව්වොත් ලංකාව බංකොලොත් වෙන්න කලින් අපිට තිබ්බනේ නයිවලට රේටින්ග්ස් එනවා. දැන් ඔස්ට්‍රේලියා වික්ටෝරියා ප්‍රාන්තයේ තේහා සමාන
2: එහා සමානයි
3: ඒකවිල්ලා තියෙන්නේ
2: කිට්ටුවට. ඔව්.
3: එතකොට වික්ටෝරියා වල ඉන්න ඔස්ට්‍රේලියානු කෙනෙක් ගෙවන බදු ප්‍රමාණය ඉත වැඩි. ඒ කියන්නේ ඉන්න ගෙදරට ගෙවනවා, රෙන්ටල් ප්‍රොපර්ටි එකක් තියෙනවා නම් ගෙවනවා, වගේ ගොඩක් බදු ගෙවනවා. ලෝකෙ වැඩිම බදු ගෙවන පුරවැසියන් ඉන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ. ධනවත් රටවල.
2: ඒක හොඳ අර්ධ දාටා එකක්.
3: ඉතින් එතකොට එන්න ඒ දේවල් තමයි අර උගලන්ට පේන්නේ, අපිට පේන්නේ දැනෙන්නේ, ඇඟට දැනෙනවා දැන් ඉස්සර වගේ නෙමෙයි. සල්ලි ආවා, සල්ලි යනවා. කියන්නේ ඔය ඒට අමතරව අර ඉස්සර තිබිච්ච ඔපචුනිටීස් ටික දැන් ක්‍රමක්‍රමෙන් අඩු වෙලා යනවා. ඒක නිසා අලුතෙන් ඔස්ට්‍රේලියාවට කෙනෙකුට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න. මොකද අර accountancy, IT ඔය පැත්තවලට තිබ ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙනවා. ඊට අමතරව AI වල බලපෑමක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගොඩක එකතුවක් සහ මේ රටක් විදිහට ඔස්ට්‍රේලියාවේ ඉන්න ණය බරත් එක්ක ඒ හේතු නිසා මට හිතෙන ඉස්සරහට තියෙන කාලෙ ඉතින් අපි ආපු කාලෙ තනන් ලේසි නෑ.
2: දැන් මෙහෙම කියද්දි මේ නිනෝ මට එකපාරටම පොඩි බයකුත් ආව. දැන් අපි ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට එන්නේ මෙහි තියෙන ජීවන තත්ත්වය පොඩ්ඩක් ආතල් එකේ ඉන්න දන්නවනේ, ට්‍රැවල් කරන්න ඔය වගේ ගියවල් හදන්න හීන ගොඩක් තියාගෙනනේ මිනිස්සු එන්නේ. නිරෝ එක පාටකම ට්‍රිලියනයක් වෙලා ණය. දැන් මේක පොඩ පොඩ ණය වාරිකෙත් වැඩි වෙනවා. අර එක පාටම අපිට හිතනවා මේ ලංකාව වගේ බංකොලොත් වෙනලා ඉන්න එකට යයිද කියලා හිතනවා එක පාටම.
3: ඔව් නෑ මෙහෙමයි, ලංකාව වගේ එහෙම බංකොලොත් මම විශේෂයෙන් මම ආර්ථික විද්‍යාඥයෙක් නෙමෙයි.
2: ඔව්
3: නමුත් මම දන්න දේවල් ටික කියන්නේ ලංකාවට තිබුණ ප්‍රශ්න තියෙන අපිට ලොකු ඇසට්ස්
2: නැහැනේ.
3: natural resources කියන දේ අපිට තියෙන්නේ එකම ඇසට් එක අපේ පිහිටීම නිසා එන සංචාරක ව්‍යාපාර තමයි අපිට තියෙන ඇසට් එකට. නමුත් ඔස්ට්‍රේලියාව කියන්නේ මේ වෙලාවේ ඇත්තටම සමහරලාට වෙහින් අමාරු වෙච්ච වැඩිච්ච රටක්. මොකද ඔස්ට්‍රේලියාවට ඇත්තටම ගොඩක් කට්ටිය දන්නේ ඔස්ට්‍රේලියාවට තෙල්
2: තියෙනවා.
3: ඔස්ට්‍රේලියාවට ලෝකේ වැඩිම ඛනිජ තියෙනවා. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට වැඩිම ගෑස් ටික
2: තියෙනවා.
3: නමුත් අපි අර පහුගිය මං අර කිව්ව 2005 න් පස්සේ අපි ඔස්ට්‍රේලියාව ටිකක්
2: වාමාංශිකයකට ගියාද?
3: නෑ, වාමාංශික ලිබරල් කියන අදහස් වල ගේනවා එකක් තමයි net zero policy එක. ඒ
2: කියන්නේ
3: green idea එක. අපි කියන අපි මේක කාබන් එමිෂන් අඩු කරන්න ඕන. ලෝකේ ක්ලයිමේට් චේන්ජ් වලින් බේර ගන්න ඕන. ඔවගේ තියෙනවා පොපියුලර් මත.
2: ඔව්.
3: ඒ මතවාදේ වලට ගිහිල්ලා අපි රටක් විදිහට තියෙන එකරා රයිට් අපි අලුතෙන් ගල්ලඟුරු දහනය කරන කර්මාන්ත ශාලා මෙහෙ කරන්නේ. අලුතෙන් ගෑස් නිදි හොයාගන්නේ. ඒවා නරක දේවල්. ඒක නිසා අපි ඔය සුළං බලය වගේ ඔය ග්‍රීන් එනර්ජි වලට තමයි ඉන්වෙස්ට් කරන්න ඕන කියලා ගියා. නමුත් ඇත්තටම වෙන්නේ ඔස්ට්‍රේලියාවේ තියෙන ගල්ලඟුරු ටික අපි මෙහෙන් හාරලා මෙහෙ පුච්චන්නේ. අපි ඒක චීනට යවනවා. චීනේ ඒ ටික පුච්චලා හදන බාණ්ඩ ටික අපි ආය ඔස්ට්‍රේලියාවට ගන්නවා. එතකොට net result එක අරගෙන බැලුවොත් දැන් අපි ඉන්නේ ලෝකෙනේ. චීනේ දෙන්නේත් ලෝකේ.
2: ඔව්.
3: එතකොට ඔස්ට්‍රේලියාව ගල්ලඟරු පුච්චන්නේ නැහැ. චීනට යවලා චීන ඊට වඩා සවුත් විදියට එක දහන කරලා ඒ බඩු ටික අරගන්නවා. එතකොට ඇත්තටම අපි
2: චීනටත් ලාභයක් දීලා.
3: චීනට ලාභයක් දීලා. අපේ කර්මන්ද ශාලාව වහගෙන එතකොට කට්ටියකට හිතන්න පුළුවන් මේක පිස්සුවක් කියලා. නමුත් අර එක එක තියරිස් තියෙනවා නේද? ඔය වාමාංශික ග්‍රීන් පැත්තට නැඹුරු වුණොත් ඒක තියෙන අයිඩියොලොජි එක තමයි ඔය වෙලා තියෙන්නේ. ඒතර ඒ අයිඩියොලොජි එකේ ගියාම අපිට තේරෙන්නේ නැහැ සමහර වෙලාවට අපි අපේ අර අපි කියන රටක විදිහට අපේ ගාඩ්ස් පල්ලෙහාට දාගන්නවා. දැන් උදාහරණයක් දෙමු, මෙහෙම කියවෙන්නේ මොකද අපි එනර්ජි වලින් ස්වයංපෝෂිත රටක්. පාවිච්චි කරන්න ඊට අමතරව එනර්ජි ඩිපෙන්ඩ් වෙනවා. උදාහරණයකට මේ ඉරාක ඉරාන යුද්ධය වෙලාවේ ඔස්ට්‍රේලියාවේ මෙතනලා සිංගප්පූරුවට ගිහිල්ලා කිව්වා අපිට දෙන්න පුළුවන් තරම් එනර්ජි. හැබැයි සිංගප්පූරුවට එනර්ජි යවන්නේ අපි. ඒ රිෆයින් කළා අපි මෙහෙට අරගන්න.
2: අපි 2.50ක් ගෙනවා මේ ඩීසල් ලීටරේ.
3: ඔව්. එතකොට අර වාහපු ප්‍රශ්නේ මේ ඔස්ට්‍රේලියාවේ බංකලොත් වෙයිද කියන එක එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට එනර්ජි ගොඩක් තියෙනවා. ඒක අපි නැචරල් රිසෝස් වලින් රිච් රටක්. අර පොලිසීස් නිසා මේ වෙලාවේ වෙන ප්‍රශ්නයක් නිසා එහෙම නැතුව මේ ඔස්ට්‍රේලියාවට සීලම නැචරල් රිසෝස් තියෙනවා. ඒක නිසා මම හිතන්නේ එහෙම ඔස්ට්‍රේලියාවෙන් බංකලොත් වෙයි කියලා.
1: ඔව්. දැන් ඔයා ඔය කියන පරිස්පා අපිටවත් එක්ක ඔයා කතා කරන වපසරියත් එක්ක මේ වෙනකොට ඔය කතිකාවේ බොහොම ප්‍රමුඛතමය තමයි පෝලින් හැන්සන් වන් නේෂන් පාර්ටි පක්ෂේ. දැන් නැෂනල් රැල් එක හිටපු ඔව් බාර්නබී ජොයිස් උත්තරක එකතු වෙලා තියෙනවා. දැන් බොහොම ඔව්
2: නැෂනල් රැල් මොකද මේ
1: දැන් කියන්නෙත් මේ ග්‍රීන් මැඩ්නස් එක ඉවර කරන්න ඕනේ මේ රටේ මේ ඔස්ට්‍රේලියන්ස් ලාට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ අපේ ජොබ්ස් ටික පිට රට මිනිස්සු අවිල අරගන්නවා. මේ ළමයින්ට ජොබ් අපේ ළමයින්ට ජොබ්ස් නැහැ.
2: මයිග්‍රේෂන් සීමා කරගන්න
1: ඕනේ මේක
2: බැඩි ගෙන්න ගන්න ඕනේ.
1: හොඳ මිනිස්සු ගෙන්න ගන්න ඕනේ මේක. දැන් මේක බොහොම වැඩි ස්පොයිලර්ස් ලා මේ හැවිලා යූත් ක්‍රයිම් රේට් එක වැඩි පාරට බහින්න බෑ හැමතැනම ප්‍රශ්න මිනිස්සුන් කොස්ට් ඔෆ් ලිවිං වැඩි මේ ගොඩාක් දේවල් දැන් කතා වෙනවා පෝලින් හැන්සන් එක්ක. දැන් මම පොඩ්ඩක් බලපුවම දැන් ඔය පෝලින් හැන්සන් ගේ මේ නැගීමට වඩාත්ම බය ගැන්විලා තියෙන්නේ මේ සංක්‍රමණ ඒජන්තයි. ඒගොල්ලනුත් කියනවා මේක මෙයා එච්චර හොඳ නෑ හොඳ නෑ හොඳ නෑ හොඳ නෑ මොකද සංක්‍රමණිකයන්ට බලපෑමක් වෙන නිසා. එතකොට ඇත්තටම යා සංක්‍රමණිකයන් කන්ට්‍රෝල් කර අපිටත් ඒක යම් ප්‍රමාණයකට දැනෙනවා මේක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්නත් ඕනේ කියලා. මොකද ඕනම රටකට ධාරිතාවයකුත් තියෙන නිරෝජන මට තේරෙන විදිහට. දැන් මොකද එංගලන්තය වගේ රටක් ගත්තොත් එම ඇමරිකාව වගේ ගත්තොත් අපි දැක්කෝ ඕපන් බෝඩර් පොලිසි එකත් එක්ක මොන වගේ තත්ත්වයකද ඒ වගේ රටවල් ගියේ කියලා. අනිත් එක තමයි ඕනම රටක බහුතර ජනතාව හොඳින් හිටියොත් තමයි ඒ රටට එන අයටත් හොඳින්
2: ඉන්න. බහුතරය සංස්කෘතිය.
1: බහුතරය සංස්කෘතිය හොඳින්
2: තිබුණේ අනිත් මිනිස්සු
1: හැදෙන්න ඕන. ඉතින් මේ පෝලින් හැන්සන්ගේ මේ ක්‍රියාකාරීත්වය මේ දේශපාලන මේ නැගීම මේ රැල්ල ඔබ දකින්නේ කොහොමද?
3: ඔව් මෙහෙම මම හිතන්නේ නම් විදියට වාක්‍යෙම චරිතය පෝලින් හැන්සන් ඒගොල්ලෝ මතුවෙන්නේ මොන හරි අවශ්‍යතාවයක් තියෙනකොට. කියන්නේ උදාහරණයක් විදිහට ඔස්ට්‍රේලියාවේ මෙච්චර කාල තිබ්බේ අර අපි කිව්වේ වාක්‍යෙ අපි සන්තෝෂෙන් හිටියේ කියලා මිනිස්සුන්ට ඔපචුනිටිස් තිබ්බා. ඒක සන්තෝෂෙන් ඉන්න කාලෙදි මිනිස්සුන්ට ලොකු චේන්ජස් අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒක උදාහරණයක් විදිහට ලංකාවේ මිනිස්සු උදාහරණ මම නම් ඡන්දය යන දවසට තමයි දාන දවසට තමයි තීරණය කරන්නේ මොන පැත්තට ඡන්දය දානවා. ඒ කියන්නේ දෙගොල්ලන් දෙගොල්ලම එකයි. ලිබරල් කියලා තිබ්බට ඒ කාලේ එහෙම ලොකු වෙනසක් නැහැ.
2: මට ඒ කිව්වා මටත් මතක් වුණා මමත් එහෙමයි කිව්වා.
3: ඔව් අපි කවුරුත් මේ ලංකාවේට දේශපාලන පක්ෂ වලට බෙදලා
2: තිබ්බා. බෙදලා අපි මෙතන
3: ඔස්ට්‍රේලියාවේදී එහෙම
2: බෙදලා නැහැ. දාලා ඡන්දට යන්න.
1: සමහරලාට යාළුවෙක්ගෙන් කෝල් කරලා තමයි අහන්නේ.
3: කඩ දාන්න ඕනේ. එහෙම නැත්නම් අර ඡන්ද පොල්ට ගියාම අර කොළ බෙදෙන කට්ටියගෙන් හොඳට hina වෙලා කොළේ දුන්න කෙනාට ඡන්ද දාලා එනවා. එතකොට නමුත් දැන් වෙන්නේ රටක ආර්ථිකය නැත්නම් එක එක ප්‍රශ්න ගොඩකට එනකොට තමයි මිනිස්සුන්ට මතක් වෙන්නේ ආ දැන් කවුද මේකේ වෙනසක් බලාපොරොත්තු වෙන්නේ. ඒතර
2: කවුද අපිව බේරගන්නේ?
3: ඔව් පක්ෂ දෙකම එකම විදියට ගමනක් ගියාම ස්පෙෂලි ලේබර් පක්ෂය ගියා වේ මම කියන්නේ net zero green ඒගොල්ලෝ මයිග්‍රන්ට්ස් ලාට කැමති රටට එන්න LGBTQ කියන්නේ විවිධ දේවල් වලට ඊට පස්සේ green carbon emission වගේ ප්‍රශ්න වලදී ඒගොල්ලන් මුල් තැන දෙන්නේ ඒකද? සාම්ප්‍රදායික ඔස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂය මුල් තැන දෙන්නේ බිස්නස් වලට. බිස්නස් නක් කරගන්න ඒ වගේ දේවල්ට තමයි දෙන්නේ. හැබැයි ඒගොල්ලොත් ගොඩක් අර net zero policies වලට align වෙනවා. LGBTQ ඔය වගේ කතන්දරට align වෙනවා. ඊට පස්සේ එතකොට අර වොයිස් එකක් නැති වුණා දැන් අපරගත්තුත අර සාමාන්‍ය විශ්ය කියලින්නේ.
2: සාම්ප්‍රදායික
3: ඔස්ට්‍රේලියාවේ ඔසියට වොයිස් එකක් ඇත්තටම නැති වුණා. මොකද ප්‍රධාන නගරවල ටික තේ නගරවල ඉන්නේ සංක්‍රමණික ඔක්කොම දේවල් ටික ඒ විදිහට තියෙනවා. එතකොට අර අන්නේ වොයිස් එක ගොඩක් කාලයක් මම හිතන්නේ සප්‍රෙස් වෙලා තියෙනකොට පෝලින් හැන්සන් තමයි ඒගොල්ලන්ට ඒ වොයිස් එක දුන්නේ. ඊට පස්සේ දීගෙන කාලයක් තිස්සේ එකම දෙකීක හිටිය මේ ප්‍රශ්න ගොඩක් එකසරයට වැඩි වුණාම දැන් මිනිස්සු ඔක්කොම ඒ එයා කියන දේ අහන තැනකට ගිහිල්ලා
1: තියෙනවා.
3: ඒක නිසා තමයි දැන් ඔය පේන්නේ පොල් අරගෙන බැලුවත් දැන් මම හිතන්නේ නම්බර් 1 වලට වගේ
2: ඇවිල්ලා ගොඩක් පොල්ස් වලට. අපක්ෂය හැටියට නම්බර් 1 ඉන්නවා.
3: අපක්ෂය හැටියට එතකොට නිකන් බැලුවත් ඇත්තම ලංකාවේ වුණා දෙයක් වගේ තමයි ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක කාලයක් හිටියා. ඊට පස්සේ මිනිස්සුන්ට මොන හරි ලොකු ප්‍රශ්නයක් අහකට බංකලොත් වුණා. ඊට පස්සේ මිනිස්සුන්ට දිනා දැන් මේ දෙගොල්ලම එපා කියලා. ඒ කියන්නේ
2: මේක පොඩි ට්‍රෙන්ඩ් එකකුත් තියනවා නේද? දැන් දැන් දැන් මේ මේ වෙලාවේ ගත්තොතින් මට මේ රට මතක නැහැ.
3: ප්‍රංශයේ
2: මේ සහ ජර්මනි. ජර්මනි දැන් දැන් එක එක එක මං කියන්නේ ස්ටේට් එකක් හරි කවුන්ටි එකක් හරි දිනලා තියෙනවා හිට්ලර් මතවාදයෙන් එන කට්ටියක්.
3: ඒ කියන්නේ දක්ෂිණාංශික කියන ඔය
2: ෆාර් රයිට් කියන මතවාදයෙන් එන කට්ටිය. ඒක නිකන් ලෝකෙම ට්‍රෙන්ඩ් එකක් වගේ
3: නේද තියෙන්නේ. මොකද ලෝකෙම ට්‍රෙන්ඩ් එකක් විදිහට තියෙන්නේ මුළු ලෝකෙම පහුගිය අවුරුදු 20ක තිබ්බේ ෆාර් ලෙෆ්ට්.
1: ඔව්.
3: ඒ කියන්නේ වාට කවදාද දැන් ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාව ඉන්නවා නම් ඔස්ට්‍රේලියාවේ කෝපරේට් සෙක්ටර් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට කියන්නේ මම ට්‍රම්ප් සපෝට්
1: කෙනෙක්.
3: ඒක නිකන් you know සවුත් උඩයක් විදිහට තමයි සැලකන්නේ.
1: සාමාන්‍ය පාසලකට ගිහිල්ලා ළමෙක්
3: ළමයට කියන්නේ
1: නැහැ. ඒ කියන්නේ අනිත් අය ඔක්කොම hina වෙනවා.
3: ඒ කියන්නේ කල්චර් එක හැදලා තියෙන්නේ ෆාර් ලෙෆ්ට් වලින්.
1: නෝ.
3: ඒකට ෆාර් ලෙෆ්ට් තිබ්බට අර ෆාර් රයිට් කට්ටියගේ ඒතර මතය පල්ලෙහැට දාලා පුෂ් කළා තමයි තියෙන්නේ. දැන් ඒක ඉස්මතු වීමක් තමයි මම දකින්නේ ඔය බටහිර රටවල ගොඩක් රටවල වෙන්නේ. ඒතර මේක මේ මේ මේ ක්ලයිමට් චේන්ජ් පිස්සුවක් නැට් සීරෝ පිස්සුවක් ටීවී වල කතා කරන්න පිස්සු දේවල් ටිකක් ඔන්න ඔය දේවල් නිසා අර සාමාන්‍ය මිනිහට දැනෙන්න කතා කරන කෙනාට මිනිස්සුන්ගේ ට්‍රැක්ෂන් එක වැඩි වෙලා
2: තියෙනවා. අපිට සංස්කෘතික ජීවිය.
1: ජාතිකත්වයේ නැගීමක් වගේ කියලා කිව්වොත් එහෙම.
3: ඔව් එහෙමත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් නිරූපණය කරේ ඇමරිකාවේ ඇමරිකානු ජාතිකත්වය. දැන් ඔස්ට්‍රේලියාවෙත් අපි තුමා කිව්ව පොලින් හැන්සන් එයා රෙප්‍රසන්ට් කරන්නේ ඔස්ට්‍රේලියන් කියන එකනේ ඔස්ට්‍රේලියා ෆස්ට් කියන එක. එතකොට අපිට දැනෙන්න පුළුවන් මේගොල්ලෝ අපිට විරුද්ධයි කියලා. අපේ වෙලා සංක්‍රමණිකනේ. නමුත් අතන වෙනස තියෙන්නේ මම හිතන්නේ අපි ඊට වඩා ටිකක් ස්මාර්ට් වෙන්න ඕන. අපි කිසිම පොලිටිකල් පක්ෂවල මේ වෙන්න නරකයි. මොකද අපිට අර වාකිව එක හරිය අපි ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්නේ ඔස්ට්‍රේලියාව ලංකාව කරන්වත් එහෙම මොකටද
2: මේ
3: ඇවිල්ලා ඉන්නේ ඔස්ට්‍රේලියාවට අපි ඉකොනොමිකලි මයිග්‍රේට් වෙලා
2: තිනවා මේ සංස්කෘතියකට තමයි ගොඩක් ශ්‍රී ලාංකිකයෝ ගත්ත ශ්‍රී ලාංකික ඉන්දියානු මහා සංස්කෘතියන අනුගතයි
3: සහ අපිට අපේ බඩු ජීවත් වෙන්න
1: පුළුවන් ඔව්
3: එහෙම නැත්නම් ඉතලින් එහාට ලොකු දේවල් අපිට බලාපොරොත්තුක් නැහැ එතකොට මට හිතෙනවා කවුරු හරි කෙනෙක් කිව්වොත් මේක මයිග්‍රන්ට්ස්ලට විරුද්ධයි කියලා අපි ඔක පොඩ්ඩක් කඩලා ගන්න ඕන අපි මයිග්‍රන්ට්ස්ලා ඇතුලේ අපි කොයි කොට්ටාෂයටද අයිති වෙන්නේ කියලා අදෝක ලංකාවේ ඉන්දියාවේ ගොඩක් දෙනෙක් නොතේරෙන කාරණයක්
1: තමයි
3: ලංකාවේ 90% මයිග්‍රේට් වෙලා ඉන්න කට්ටියගේ ෆැමිලි ඉන්කම් එක අරගෙන බැලුවොත් ගොඩක් වෙලාවට ඒ ෆැමිලි ඉන්කම් එක සෑහෙන ලොකු වගේ වැඩ කරනවා සහ හොඳ ප්‍රොෆෙෂන් වල තමයි
1: ඉන්නේ
3: මං කියවද උදාහරණයක් ද 2000න් පස්සේ මයිග්‍රේට් උනේ ස්කිල් මයිග්‍රන්ට්ස්ලා නම් එක්කෝ ඒගොල්ලෝ ඒ තමන්ගේ ශේස්ත්‍රීන් ඉහළට යනවා. එහෙම නැත්තම් වෙන මොනහරි බිස්නස් ටිකක් කරලා ඉහළට යනවා.
1: මේගොල්ලන් ආපු කාලේ කෙටි කාලින වශයෙන් පොඩි ටෆ් පීරියඩ් එකක් ගන්න. පස්සේ ඒගොල්ලන් ඒගොල්ලන්ගේ රිද්ම් එකට යනවා.
2: ඊට පස්සේ ලංකාවේ හිටියට වඩා හොඳ රිද්ම් එකකට
3: එතකොට ඒ කට්ටිය තමන්ගේ ගෙදර අරගන්න පරිපාලන අවුරුදු පහට තමන්ගේ ගෙදර අරගන්න. ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකකුත්
1: අරගන්න.
3: ඒගොල්ලෝ ඇත්තටම නිකන් දල වශයෙන් කිව්වොත් මම හිතන්නේ පවුලක ආදායම $150,000 ඩොලර්ස් වලට වඩා වැඩි බහුතරයක. ඒක ඇවිල්ලා ඔස්ට්‍රේලියාවේ 5% වගේ කුලකයට තමයි ඔය අපි ශ්‍රී ලාංකික මයිග්‍රන්ට්ස්ලා අයිති වෙන්නේ ඔස්ට්‍රේලියාවේ ධනවත්ම 5%ට. නමුත් අපි මයිග්‍රේට් වෙච්ච නිසා අපි හිතාගෙන ඉන්නේ අපි මේ දිලිඳු මයිග්‍රන්ට් කුලකයකට. පර්සෙප්ෂන් එක අපි ඉන්නේ සුදු රටකනේ. අපි හිතනවා මේ සුදු රටකට මයිග්‍රේට් වෙච්ච නිසා අපි ඉන්නේ මේ අපි මයිග්‍රන්ට්ස්ලා කියලා හිතුවට
2: අපි මාර සෙකන්ඩ් සිටිසන්
3: කරගෙන ඉන්නේ. ඒක නිසා තමයි අර වගේ කෙනෙක් ඇවිල්ලා අරම දෙයක් කිව්වහම අපිට අර වාහුවේ අපිට විරුද්ධයිද කියලා අපිට රිදෙනා වගේ දැනෙන්නේ. මම හිතන්නේ ඒක නිසා. නමුත් ඇත්තටම අපි මේ රටේ ඉන්න ධනවත් කුලකට අයිති කොටස තමයි මේ ඉන්දියානු ශ්‍රී ලාංකික මයිග්‍රන්ට්ස්ලා කියලා කියන්නේ.
2: ඒ වුණාට නිරෝෂන් මට මෙන්න මෙහෙම දෙයක් හිතනවා. දැන් මෙහෙම අපි අපි කතා කරනවනේ තිලක් මේ වගේ ඉන්නකොට දැන් මොකක්රි ක්‍රිකට් මැච් එකක් ගහලා ඉතින් බෑන් ප්‍රැක්ටිස් එකක් කරලා ඉතින් බියර් එකක් ගහගෙන ලෝගන කතා කරනවා. කොහොමත් අපි ටිකක් දේශපාලනයේ බරයිනේ. ඒ කතා කරනකොට එක පැත්තකින් එන කතාවක් තමයි දැන් පොඩ්ඩක් ඉන්නකො. ක්‍රිකට් මැච් එකක් ගහන්න කියත් අපේ කට්ටිය ටිකක් සරට පාරක් දෙකක් ගැව්වම සුද්දන්ත පොඩ්ඩක් තද වෙනවනේ. මේක සෝෂල් ක්‍රිකට් එකක් වුණත්. ඔව්. පොඩ්ඩක් අපි ඇඟට එන ගැතියක් තියෙනවා. දැන් අපේ අයත් බලන් ඉන්නේ නෑනේ. නිරෝ අපි අනිත් පැත්තට පොඩි ආගියුමන්ට් එකක් දෙනවා. ඒ යටතේ දැන් අපි හිතමු පෝලින් ඇන්සන් හරි ඔය ඔය කියන ඕස්ට්‍රේලියානු ආකෘතිය ඇතුලේ කෙටි කාලීනවවත් ඒ මම කියන්නේ දැන් දැන් දිගින් දිගින් දිගටම කිව්වා වගේ අර 105 කුලකේ ඉන්නේ ඕස්ට්‍රේලියානුවන් ගොඩ දෙනෙක් සමහරක් වෙලට ලංකාවේ ඉන්දියාවේ අයගේ ඕනර්ෂිප් එක තියෙන ගෙවල් වල ඉන්නවා. ඒගොල්ලෝ රෙන්ට් එකක් ගෙවනවා. අර ගොල්ලෝ ගෙවල් අරන් තියෙන ඔය ඔය ඔය ඔය ඔය ඉරිසියාව අරේම සාමාන්‍යයෙන් පෘථග්ජන මිනිසුන්ගේ තියෙන දේවල් කෙටි කාලීනවවත් මේ මේම වෙනසක් සිද්ධ වුණොත් ඕස්ට්‍රේලියාවේ ඇතුලේ මම කිව්වට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා දිනිරෝ කියන්නේ.
3: මෙහෙමයි මට හිතෙන්නේ මේ වෙලාවේ ඔය චේන්ජ් එකක් නොනොත් ඔය ප්‍රශ්නේට උත්තරයක් තිබ්බේ නැත්නම් ඕක තව පස්සේ දවසක ලොකුට
2: බස්සට. ඒ කියන්නේ මේ වෙලාවේ කිසියම් ප්‍රශ්නයක් තිබුණත් අපි ඒක බෑ කරගෙන මේ චේන්ජ් එක කරන්න ඕන කියන එක දිනිරෝ කියන්නේ.
3: නෑ නෑ මම දේශපාලන
2: වශයෙන් ගන්න ඕන
3: මොන උත්තරයක් කියලා හිතන්නක දැන් මෙහෙමයි කියලා. දැන් අද තියෙන්නේ ඕස්ට්‍රේලියාවට ඉකොනොමික් ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්න. දැන් සංක්‍රමණය වෙච්ච කට්ටිය හොඳට ගෙවල් දොරවල් දරගෙන හොඳට ඉන්නවා. ඊට පස්සේ දැන් මේක ලොකු දරණ විදියට යන ඕස්ට්‍රේලියාවට රස්සාවල් නැති වෙලා මේ හරි ඉකොනොමික් ප්‍රශ්න වලට එනකොට ඒ වෙලාවෙත් හිතන්නකෝ ලංකාව ඉන්දියාව කට්ටිය හොඳට ජීවත් වෙනවා කියලා. එතකොට අරගලන්නට කොහොමද ප්‍රශ්න මේකක් එනවනේ. මම හිතන්නේ ඒ වගේ දුරකට යන එකක් නෑ.
2: කෙටි කාලීනව පොඩි පේන් එකක් හරි තියෙයි.
3: නමුත් මට හිතෙන්නේ මේ වෙලාවේ මේ මයිග්‍රන්ට්ස්ලාට මේ බලපෑමක් තියනවා කියන එකට වැඩිය මට හිතෙන්නේ ඉකොනොමික් ප්‍රශ්නයක් තියෙනවා ඕස්ට්‍රේලියාවට. ඒ ඉකොනොමික් ප්‍රශ්නේ කවුරු හරි එන කට්ටියට විසඳන්න වෙනවා. ඒක විසඳනකොට අර ඒක ඒක දේශපාලන නැරටිව් එකක් විදිහට පාවිච්චි කරනවා මයිග්‍රන්ට්ස්ලා වැඩි කියන එක. ඒක ප්‍රධාන පක්ෂය එක්කම දැන් කියනවා. පොලින් හැන්සන් තමයි ඒක මුලින් කිව්වේ. ඊට පස්සේ ලිබරල් පක්ෂයත් කියනවා. දැන් ලේබර් පක්ෂයත් කියනවා මයිග්‍රන්ට්ස්ලා වැඩි කියලා. ඒක ඒගොල්ලන්ට කියපු කියන්න අරපුවා. අපිට ඒක එච්චර අදාළත්වයක් නෙමෙයි. මොකද අපි ඔල්රෙඩි මයිග්‍රේට් වෙලා ඉන්නේ. ඊට අමතරව ලංකාවෙන් මයිග්‍රේට් වෙනනම් මයිග්‍රේට් වෙන්නේ ස්කිල් මයිග්‍රන්ට්ස්ලා විදියට. මෙතන ගොඩාක් වෙලාවට ඔය මයිග්‍රේෂන් ප්‍රශ්න ගැන කතා කරනකොට කතා කරන්නේ ස්කිල් මයිග්‍රන්ට්ස්ලා නෙමෙයි. තමයි අපි බලෙන් අපිව ඒ කුලකට දාගත්තට මේ ලංකාව කට්ටියවත් ඉන්දියාවේ කට්ටියවත් නෙමෙයි මෙතන මේ ටාගට් වෙන්නේ. ඉතින් අපිට මම කියන්නේ අපිට බලෙන් ගිහිල්ලා ඔකට මේ මයිග්‍රන්ට්ස්ලට විරුද්ධ නිසා අපිට රිදෙනවා වගේ එහෙම දෙයක් කියන අවශ්‍යතාවයක් නැහැ කියලා තමයි මම හිතන්නේ.
1: ඔව් නිරෝෂන් දැන් ඒකත් එක්කම මට මෙන්න මේ ප්‍රශ්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. දැන් අපේ ලංකාවේ කමියුනිටි එක ඉන්නවනේ. දැන් සාමාන්‍යයෙන් මම හිතන්නේ ලෝකයේ පුරාම තත්ත්වයක් මේකම තමයි මම මේ කියන්නේ අනේක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිත් අපේ අසල්වාසී රටවල් වලට වඩා අපිට පොඩ්ඩක් මෙහි ඔසියංගෙන් පොඩි සැලකිල්ලක් තියෙන පොඩි පිළිගැනීමක්
3: තියෙනවා.
1: ලංකාවෙන් කියලා කිව්වම පොඩ්ඩක් පොඩි කැමැති ගතියක් තියෙනවා.
2: අපි hina වෙලා
1: ඉන්නවා.
2: ඔව්. hinaවට තමයි ලොකුම
1: දැනෙන්නේ. අපේ ඔ ෆ්‍රෙන්ඩ්ලිනස් එක මේ ඔක්කොටම සහ ඉතින් අපේ
2: සභාගාරයේ මෙම වැඩසටහන සම්පූර්ණයෙන් ශ්‍රවණය කිරීම සඳහා සභාගාරයේ YouTube නාලිකාවට පිවිසෙන මෙන් අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම
4: සිරස්තල් භික්ෂුණී ශාසනය ඇරඹි බිනර පුර පසළොස්වක පොහොය දිනේ අදයි රටපුරා බොදු සැදැවතුන් ආගමික වතාවත්වල දෙරණාභි වන්දනා පෝදා විකාශය දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී.
5: නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
4: පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ ප්‍රධාන මුළුතැන්ගේ පිපිරීමක්. අයෙක් මරුට පහකට තුවාල පුපුරා ඇත්තේ ගෑස් සිලින්ඩරයක් බව හෙළිවෙයි. රෝහලේ නේවාසික රෝගීන් පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කෙරේ. මහ පරිමාණයෙන් මත්කුඩු ජවාරම් කළ නිවසක් පානදුරේදී වැටලේ. මත්කුඩු හා සන්නිවේදන උපකරණ රැසක්ද පොලිස් භාරයට. ඊජේ චතු නැමති ජෝවාරම්කරු ප්‍රදේශයෙන් පලාගිහින්. වැලි ප්‍රවාහන ටිපරත තුනක් චුන්නාකම් පොලිසියට කොකා පෙන්වයි. ලසන්තගේ ඝාතනයට යුක්තිය ඉටු කිරීමට නොහැකි වූයේ ඇයි? අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.
6: ලසන්ත මැරුවේ කවුද කියලා එක කරපු අයත් දන්නවා, ඒවත් දන්න අයත් ඉන්නවා.
4: ක්‍රිෂ් හිටපු අධ්‍යක්ෂ ජානකී අල්ලස් දුන්නයි චෝදනාවට අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගනි. ලබන 29 වෙනිදා සිට කොළඹ දිස්ත්‍රික්කයේ බස් ධාවනය ප්‍රමුඛතා මන්තිරු 7ක් ඔස්සේ. මන්තිරු නීති කැඩුවොත් දැඩි පියවර. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි. අද උදැසන සිට මහසෙනගක්. අද දරන ප්‍රවෘත්ති තිර පරීක්ෂණ සඳහාත් අද දරු දැරියන් රසකට අවස්ථාව.
7: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි.
4: දෙරණ මාධ්‍ය කලාපයේ අසල දිගු පොලිම්. මෝදිගේ පක්ෂයට වාසි ලෙස ක්‍රියා කළයි ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස්ට් එරෙහිව රට පුරා විරෝධතා. කැරපොත්තන් යළි රට දෙවනත් කරයි.
8: From Adaderna, this is Adaderna Prime Time with Srimuni Yappa and Pasan De Silva. Live from Studio 24 in Colombo.
9: අයිබෝවන්, ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනියම පුවත් විකාශය අද දෙරණ සමගින්.
10: භික්‍ෂුණී ශාසනය ඇරැඹීම ඇතුරු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්ලු බිනරපුර පසළොස්වක පොහොය දිනය අදයි. එනිමිත්තෙන් බෞද්ධයින් වෙහෙර විහාරස්ථානවලදී අද ආගමික වතාවත්වල නිරත වනවා.
9: මේ අතර ටීවී දෙරණ දෙරණාභිවන්දනා බිනරපෝදා සජීව විකාශය අද ගෙනාවේ ඓතිහාසික දඹුල්ල පුරවර සංකස්සපුර සේනාසනය කේන්ද්‍ර කර ගනිමින්.
4: ඇසළ මස සිට වප් මාසය දක්වා වන වස් සමයේ එළමෙන පෝය අතුරින් බිනරපෝය ශාසනික සහ සාහිත්‍යමය වශයෙන්ද වැදගත් පවක් උසුලනවා. බෞද්ධ ශාසනයේ සුවිශේෂී සංදිස්ථානයක් සරිටුවන් කරන භික්ෂුණී ශාසනයේ ආරම්භය සිදු වූයේ අදවන් බිනර පුරපසළොස්වක පොහෝ දිනයකයි. එමෙන්ම තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර ගිරිහඩු සෑය ඉදිකිරීම ආරම්භ වූයේත් අදවන් පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්. මෙම ශාසනික සිද්ධි සිහිපත් කරමින් බෞද්ධයින් අද දවස පුරා ආගමික වතාවත්වල නිරත වනවා.

0: මෙතර ටීවී දෙරණ දෙරණාභි වන්දනා බිනරපෝදා සජීවී විකාශය අද දවස පුරා පැවැත්ුණේ ඓතිහාසික දඹුලු පුරවර සංකස්සපුර සේනාසනයේදී.
1: මේ ඓතිහාසික දඹුලු පුරවරය ඉබ්බන්කටුව ජලාශය වැව් තාවිල්ලේ සුපිහිටි සංකස්සපුර සේනාසනය. අද දිනේදී අප පීවී සිටින්නේ බිනර පුන් පොහෝ දින සජීව විකාශය ඔබ වෙතගෙන එන්නයි.
0: අද අලුයම සම්බුද්ධ වන්දනාවෙන් හා සදහැවතුන් උපෝසථ සීලේහි පිහිටුවීමෙන් දෙරණාභි වන්දනා පෝදා සජීව වැඩසටහන ඇරඹුණා.
2: නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
0: උදැසන ධර්මදේශනය සිදු කරනු ලැබුවේ මහනුවර හන්තාන සඳගිරි සෑ විහාරාධිපති පූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක හිමියන් විසින්.
3: වැඩිපුර මිනිස්සු ලස්සනට සාර්ථකව සැපවත් ජීවිතයක් ගත කරන්න ආසයි. හැබැයි මිනිස්සු කැමති නෑ මහන්සි වෙලා උත්සාහවන්තව නොපසුබට වීරයෙන් යුක්තව කටයුතු කරන්න. අපේ රටේ මිනිස්සු දැන් ගොඩක් කම්මැලි අලස මට්ටමට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. හැබැයි අපේ රටේ ඉතිහාසයේ බැලුවොත් එහෙම තත්ත්වයක් නැහැ. අපිට ජයග්‍රහණය කරන්න බැරිව අපි පරාජයට පත් වෙනවා දැකීමට තමයි ගොඩක් දෙනෙක් සමාජයේ කැමති. හැබැයි ධෛර්යවන්ත දක්ෂ මිනිස්සු තමයි තමන්ගේ හීන ජයග්‍රහණය කරන්නේ.
0: එසේම ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා සහ දහවල් සම්බුද්ධ පූජාව ඇතුළු වැඩසටහන් රැසක් මේට සමගාමීව ටීවී දෙරණ ඔස්සේ සජීවීව විකාශය කෙරුණා.
4: ජීවිතේ කවදාවත් නොලබිච්ච දේවල් පිළිබඳව පසුතැවෙන්න එපා. අපි මේ ලෝකේ මනුස්ස ආත්මයක් ලබාගෙන ඉන්න එකම අපිට ලැබිලා තියෙන ලොකුම වස්තුව. යමෙකුට කර්මය වෙනස් කරන්න පුළුවන් මේ ධර්ම මාර්ගය තුළ හැසිරුණොතින්. ඒ නිසා කර්මය කියන එක වෙනස් කරන්න පුළුවන් ධර්මය කියන එකට. ඒ නිසා කර්මයට විතරක් හැමදේම බාර දෙන්න එපා.
0: අද පස්සුර්වේ සංකස්සපුර මහසෑය අභියසදී ආශිර්වාද පූජාව සිදු කරනු ලැබුවේ කාව්‍ය විශාරද පූජ්‍ය මයින්නොළුවේ ධම්මකිත්ති හිමියන් විසින්.

0: මේ අතර බිනර පොහෝ දිනය වෙනුවෙන් අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවේ සදහම් වන්දනා පෝදා විකාශයද අද සජීවීවගෙන ආවේ කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ සිටයි.
1: පින්වන්ත මනුෂ්‍යාත්මයක් ලැබූ අපි සෑම දිනාම අප කාගෙත් වගකීම් බවට පත්වෙන්න ඕන. මේ නිර්මල සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම.
0: එමෙන්ම FM දෙරණ අසපුව බිනර පොහෝදා සජීවී විකාශය අද පැවැත්තුනේ ගම්පොළ මිල්ලගහ මුල විවේකාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින්.
2: පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ ප්‍රධාන මුළුතැන්ගේ තුළ අද අලුයම සිදු වූ පිපිරීමකින් රෝහලේ සේවකයෙක් මියගොස් තවත් 5 දෙනෙක් තුවාල ලැබුවා.
3: පොලිසිය පවසුවේ රෝහලේ මුළුතැන්ගේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් අනතුර සිදුවන්නට ඇතැයි දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වූ බවයි.
0: පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල් පරිසරයේ අද අලුයම 4ට පමණ දැවැන්ත පිපිරීමක් සිදුව තිබුණා. පිපිරීම රෝහලේ ප්‍රධාන මුළුතැන්ගේ තුළ සිදුව තිබූ අතර එහි තිබූ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් අනතුර සිදුවන්නට ඇතැයි දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය ප්‍රකාශ කළා. එහි රාජකාරි කළ සේවකයින් 6 දෙනෙකු පිපිරීමෙන් තුවාල ලබා තිබුණු අතර ඔවුන් කඩිනමින් පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගත්තා. ඒ අතරින් බරපතල තත්ත්වයේ පසු 2 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා. ඉන් එක් අයෙක් අද පස්වරුවේ මියගොස් ඇති අතර ඔහු එම රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකෙක්. 34 හැවිරිදි එම සේවකයා ගල් ඔය ප්‍රදේශයේ පදිංචි එක් දරුපියෙක් වනවා. මෙම පිපිරීමෙන් පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල් ප්‍රධාන මුළුතැන්ගේට හා ඒ අවට පරිසරයට දැඩි හානි සිදුව තිබුණා. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ට සහ සෙසු කාර්ය මණ්ඩලයට මින් කිසිදු හානියක් සිදු වී නැහැ. නමුත් රෝහලේ නේවාසික රෝගීන් ආරක්ෂිතව රෝහලෙන් පිටතට ගැනීමට කාර්ය මණ්ඩලය යුහුසුලුව ක්‍රියා කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා පොළොන්නරුව මහරෝහල වෙත යොමු කෙරුණා. මේ අතර රෝහලේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පස්වරුවේ එහි පැමිණියා. පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටින පිරිසේ සුවදුක් විමසීමටද අමාත්‍යවරයා එක් වුණා.
4: උදේ පාන්දර වැඩකටයුතු ආරම්භ කරන්න ගිය ගමන් තමයි අපේ සේවකයන් මේකට ගොදුරුනේ. දැනට මුළුතැන්ගේ තිබුණු ගෑස් කාන්දුවක් සම්බන්ධයෙන් තමයි දැනට තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ. නමුත් අවසානයේ වාර්තාව නිකුත් කිරීමට පොලිසිය රසපක්ෂ දෙපාර්තමේන්තුව තුළ කණ්ඩායම් මැදිහත් වෙමින් ඉන්න අපි බලමු මොකද සිදු වුනේ කියන එක.
0: සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
5: The big story.
3: සන්නිවේදන තාක්ෂණික උපකරණ යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ මත්ද්‍රව්‍ය ඇසුරුම් මුද්‍රණයේ නිරත වූ පුද්ගලයෙකුගේ නිවස මත්ද්‍රව්‍ය මුද්‍රණ යන්ත්‍ර ඇතුළු දෑ සොයා ගැනීමට පානතර කොට්ටහස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් සමත් වුණා.
2: විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු සලඳුගේ ගෝලයෙකු වන ඩීජේ චතු නැමැත්තෙකු බවයි.
0: පණදුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති රොහන් විශ්වනාත් මහතාට ලද තොරතුරක් මත එම කාර්යාංශයේ නිලධාරීන් පණදුර නල්ලූරුව මැදවේල්ල ප්‍රදේශයේ පිහිටි මෙම දෙමහල් නිවස ඊයේ පස්වරුවේ පරීක්ෂාවට ලක් කළා. රුපියල් 70,000ක මාසික කුලී පදනමට ලබාගෙන තිබූ මෙම නිවස නිතර වසා දමා තිබීම නිසා මතු සැකය මත එය පරීක්ෂාවට ලක් කෙරුණේ පණදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරින්තු මතයි. නිවස විවෘත කිරීම සඳහා ඩීජේ චතු නැමැත්තාගේ මව කැඳවා තිබුණේ එම අවස්ථාව වේද කිසිවකුත් නිවසේ නොසිටීම හේතුවෙන්. එහිදී නිවසේ කාමරයක් තුල තිබී මත්ද්‍රව්‍ය තොග වශයෙන් සැපීමේදී සම්පල පෙන්වීම සඳහා සකස් කළ මත්ද්‍රව්‍ය පැකට්ටු 5ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා මුද්‍රණය කළ කඩදාසි, මුද්‍රණ යන්ත්‍ර සහ කඩදාසි කපන යන්ත්‍රද සොයා ගැනුණා. එමෙන්ම ජංගම දුරකථන වලින් නැරඹිය හැකි පරිදි නිවසම ආවරණය වන පරිදි සැකසූ CCTV කැමරා පද්ධතියක්, විදේශවල සිටින පුද්ගලයන් සමග ඍජුවම සම්බන්ධ විය හැකි සන්නිවේදන උපකරණ තොගයක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. මහා පරිමාණ මත් ජාවාරම්කරුවෙකු සහ සංධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර කුඩුසලිඳු නැමැත්තාගේ මත් ජාවාරම, විදේශගතව සිට මෙහෙවන රන්දික නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන ඩීජේ චතු නැමැති මොහු මෙම සන්නිවේදන උපකරණ යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධීකරණය කර ඇතැයි විමර්ශන නිලධාරීන් සැක පළ කරනවා. මේ වන විට පලා ගොස් සිටින ඩීජේ චතු නැමැත්තා සහ ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි පානදුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවේ.
2: මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට නොහැකිව ඇත්තේ ඒ පිළිබඳ සැබෑ ඌමනාවකින් කටයුතු නොකිරීම නිසා බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා පවසනවා.
3: ලසන්ත වික්‍රමතුංග චරිතාපදානයේ සිංහල පරිවර්තනය ජනගත කිරීමේ උත්සවයට ඊයේ එක්වමින් ඔහු මේ අදහස් පළ කළා.
6: මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ බිරිඳ වන රේන් වික්‍රමතුංග විසින් ඉංග්‍රීසි බසින් රචිත ලසන්ත වික්‍රමතුංග චරිතාපදානයේ සිංහල පරිවර්තනය නොසැල්ලුණු නොනැමුණු ලසන්ත කෘතිය ජනගත කිරීම ඊයේ පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගණී ශාලාවේදී සිදු කෙරුණා. ග්‍රන්ථය සිංහල බසට පරිවර්තනය කෙරුණේ කසුම් පුස්සෙවල විසින්. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළා.
7: ලසන්ත වික්‍රමතුංග මා පෞද්ගලිකව කිසි දවසක හමු වී නැහැ. හැබැයි යුක්තේෂ්ඨ නොවීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබෙනවා. ඒකට හේතුවත් ඒ යුක්තේෂ්ඨ කරන්න සැබෑ ඌමනාවක් තිබුණාද නැද්ද කියන එකයි. අධිකරණයේ ඉදිරියේ ලසන්තට යුක්තේෂ්ඨ වෙලා නැහැ. හේතුව සාක්ෂි හොයාගන්න බැරි නිසා. හැබැයි ලසන්ත මැරුවේ කවුද කියලා දන්න මිනිස්සු දන්නවා. ඒක කරපු අයත් දන්නවා. ඒවත් දන්න අයත් ඉන්නවා. බොහෝ දෙනා කටහෙල්ලුවේ නැහැ. හැබැයි කවදා හරි දවසක ඒගොල්ලෝ මැරෙන වෙලාවට හරි දන්නවා මම ලසන්ත වෙනුවේ යුක්තිෂ්ඨ කරේ නැහැ කියලා. මං කියන්නේ මරපු මිනිස්සු නෙවෙයි, ඒ මරණය ගැන දන්න මිනිස්සු. මේ පොත කියවනකොට ලසන්ත වික්‍රමතුංගගේ එක දුර්වලකමක් මං අඳුරගන්නවා. ලසන්ත වික්‍රමතුංග යාළුවන් කියලා දේශපාලඥයෝ ආශ්‍රය කරනවා. ඒ යාළුවන් කියලා ආශ්‍රය කරපු දේශපාලඥයෝ ලසන්ත දැන් ආයි නැගිටලා ඇවිල්ලා බැලුවනම් තේරෙයි කොහෙද ඉන්නේ කියලා. මේ පොතේ එක තැනක තියෙනවා හිටපු ජනාධිපතිවරයෙක් අසභ්‍ය සිංහල වචන වලින් බැනලා ලසන්තට කතා කරනවා දුරකතනෙ. එතකොට ලසන්ත ඒ ගැනම එයාට ලියනවා, ජනාධිපතිවරයාටම ලියනවා, මම විශ්වාස කරේ නෑ ඔබවන් කෙනෙක් මේ වගේ මට කතා කරයි කියලා. අපි ලසන්තගේ ඝාතකයෝ හරියට හොයාගෙන නෑ. ඒ වුණාට ලසන්තගේ ඝාතනයට හේතුව හරියටම නිශ්චිතවම හොයාගෙන තියෙනවා. ඒ තමයි ඔහු මේ රටේ ගෙන නෑ. ඒ වුණාට ලසන්තගේ ඝාතනයට හේතුව හරියටම නිශ්චිතවම හොයාගෙන තියෙනවා. ඒ තමයි ඔහු මේ රටේ

0: දූෂණය. ඔබ හිතන්නේ ලසන්ත මරාදෙමුවේ ලසන්තව ඉවත් කිරීමට පමණක් කියාද? ඕනෑම සමාජයක සමහර මිනිස්සු ටිකක් ඉන්නවා, අනිත් හැම මිනිහම එක විදියට යද්දී ටිකක් වෙනස් වැඩ කරන. මං ඒක කියන්නේ නිකන් ඇම්මක් තියෙන මිනිස්සු. එහෙම අය ගොඩක් අයට දිගරවන්නේ, විශේෂයෙන්ම දූෂිතයන්ට තර්ජනයක් වෙනවා. ඒ තර්ජනයක් වුණාම ඔවුන්ව ඉවත් කරලා දෙන පණිවිඩය තමයි ඔබ සියලු දෙනා අනිත් අය වගේ ඉන්න කියන එක. සේනක බිබිලයේ ඉඳන් මෙහෙමයි. ඒ පණිවිඩයම තමයි ලසන්ත වික්‍රමතුංගට දීලා කියන්නේ. හැබැයි අපේ කරුමය ඒ මැසේජ් එක හොඳටම අපේ සමාජයේ අරන් තියෙන එක. අනේ ඕවට ගිහිල්ලා අපි මැරුම් කන්නේ මොකටද කියලා පැත්තකට වෙලා ඉන්නවා. දැන් මට වුණත් සමහරු එහෙම කියනවා, අර ජුඩිෂියරේකට වෙලා එහෙම ඉන්න තිබුණානේ, මට කවුරුවත් ඒ දවස්වල බනින්නෙත් නැහැ, ෆේස්බුක් එකේ ගහන්නෙත් නැහැ. එහෙම හිටියානම් සමහර වෙලාවට මේ රටේ අග්‍රවිනිශ්චකාරතුමා වෙන්න තිබුණා. එහෙම කියනවා මට. මට පිස්සු කියලාත් කියනවා. හැබැයි ඒකේ තියෙන්නේ මං අර ඉස්සෙල්ලා කියපු ඇම්ම. ඒක කරන්න දෙයක් නැහැ. ඒව සමහරලාට උපතින් එන දේවල්.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දැනට පවත්නා ගෙවිසුම ලබන වසරේ මුල්භාගයේ අවසන් වීමෙන් පසු ජනතාවට හිතකාමී නව ගිවිසුමකට එළඹිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම් සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.
2: 2027 මාර්තු මාසේ විස්තීර්ණ ණය පහසුකම ඉවත්වීමත් සමග IMF ගිවිසුමෙන් ඉවත් වෙනවයි කියන කාරණාව රජයේ ප්‍රබල ඇමතිවරයෙක් වන බිමල් රත්නායක ඇමතිවරයා පෙන්නලා දීලා තිබෙනවා. දැන් මේ IMF ප්‍රෝග්‍රෑම් එක මාර්තු 2027 ඉවත්වන්නේ රටේ පුනර්ජීවන වැඩසටහන සම්පූර්ණ වීමත් එක්ක නෙවෙයි. මේ රටේ රිකවරි ප්‍රෝග්‍රෑම් එක තවමත් අඩුපාඩු විශාල ප්‍රමාණයක් සහිතව තිබෙනවා. මූල්‍ය ස්ථාවරත්වය ගැන පහුගිය රජයත් උදම් මැනුවා, වර්තමාන රජයත් ලොකුවටම උදම් මැනුවා. නමුත් කොච්චර උදම් මැනුවත් සඳළු තලෙන් පොළොවට පය ගහලා මේ රටේ සාමාන්‍ය ජනතාවත් එක්ක සාකච්ඡාවක් කරනකොට ජීවන පිරිවැය තාමත් මේ ඉහළ මට්ටමකට ගිහිල්ලා තිබෙනවා. උද්ගමන වේගයත් ඉහළ ගිහිල්ලා තිබෙනවා. ගෝලීය වශයෙන් අපේ රටක් හැටියට මුහුණ දෙනවා කුණාටු වලින් සහිත ගෝලීය වාතාවරණයකට. යුදමය තත්ත්වයන් රැසක් නිර්මාණය වෙලා තිබෙනවා විවිධ ප්‍රදේශවල. පරිසර අහිතකාමී තත්ත්වයන්, ව්‍යසනකාරී තත්ත්වයන් තුළ නිර්මාණය විය හැකි අභියෝගයන්ට ඔරොත්තු දෙන රටක් අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කරන්නට ඕන. එනිසා අපි වග බලා ගන්නට ඕන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් සමග මේ ගිවිසුම නෙවෙයි, ඒ කම්පනය, අසහනය, පීඩනය ඉවත් වෙන ආකාරයේ ජනතාවට හිතකර, ජනතාවට මිත්‍රශීලී අලුත් වැඩපිළිවෙලක් 2027 මාර්තු මාසෙන් පසුව IMF එකත් එක්ක අවශ්‍යයි කියන එක මම කියනවා.
3: කොළඹ දිස්ත්‍රික්කයේ බස් ප්‍රමුඛතා මන්තිරු 7ක් කේන්ද්‍ර කරගනිමින් මගේ ප්‍රවාහන බස් රථ ධාවනය කිරීම ලබන 29 වෙනිදා සිට ආරම්භ කරනවා.
1: රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසුවේ අදාළ ප්‍රමුඛතා මන්තිරු නීති කඩන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
4: කොළඹ සහ අවට මාර්ගවල රථවාහන තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙලක් ලෙස හඳුන්වා දුන් බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය මේ වන විටත් ක්‍රියාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ බස් ප්‍රමුඛතා මන්තිරු 7ක් කේන්ද්‍ර කරගනිමින් කොළඹට පැමිණෙන මගීන්ගේ පහසුව වෙනුවෙන් මෙට්‍රෝ සමාගම විසින් සුඛෝපභෝගී බස් රථ 104ක් ලබන 29 වෙනිදා සිට ධාවනයට එක්කෙරෙනවා.
5: බස්නාහිර පළාතේ තමා ධාවනය කරන්නේ මාර්ග 7ක. ප්‍රධානම බලාපොරොත්තුව තමා කොළඹට පැමිණෙන ට්‍රැෆික් එක අඩු කර ගැනීම. ඒතර මේ ප්‍රමුඛතා මන්තිරුව අපි හරියටම ක්‍රියාත්මක කළොත් මගී ජනතාවට සුවපහසුව ආරක්ෂිතව තමන්ගේ ගමනාන්තයට නියම වේලාවට ගමන් කිරීමේ හැකියාව ඇති වෙනවා.
6: බස් රථයක් ධාවනය කරන්න පුළුවන් ඒ මන්තිරුවේ වේලාවක් තියෙනවා. ඒ වේලාව තමයි උදේ 6 සිට 9 දක්වා, සවස 4 සිට 7 දක්වා. ඒ කියන්නේ අධික රථවාහන තදබදයේ වේලාවෙදී මගීන්ට කරදරයක් නොවි උන්ට ගමනාන්තය දක්වා ගමන් කිරීමට තමයි මේ බස් රථ මන්තිරුව දාලා තියෙන්නේ. මේ මන්තිරුව ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී කිසිදු වාහනයක් මේ මන්තිරුවට දැවීමට නොහැක. මේක කරන්න පුළුවන් එකම දේ විතරයි හදිසි අනතුරක් වලක්වා ගැනීමට මේ අවස්ථාවේදී මන්තිරුවට වාහනයක් ඇතුල් කරන්න පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි අධික තදබදයක් තියෙනවා නම් මේ මන්තිරුවේ ගමන් කරලා ඒ තදබදය අවසන් වන ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. තව මාර්ගයකට හරවන්න තියෙනවා නම් ඒ මන්තිරුව හරහා හැරවීම කළ හැකියි. අන්

0: කිසිදු අවස්ථාවක මෙම මන්තිරු නීතිය ක්‍රියාත්මක වෙනකොට කිසිදු වාහනයක් මේක ගමන් කරන්නවත් බෑ, නවතා තබන්නවත් බෑ, කිසිදු අවීරයක් කරන්න බෑ. මෙට්‍රෝ බස් විතරක් නෙමේ, අනිකුත් බස් රටත්, මගී ප්‍රමාණ බස් රට මේකේ ධාවනය කළ හැකියි. අපි දැඩි ලෙස මේක ගැන පරීක්ෂා කර බලා මේ නීතිය කඩකරන අයට දඬුවම් දීමට බලාපොරොත්තු වෙනවා.
1: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනේ අදයි.
2: අදත් උදෑසන සිට බොහෝ පිරිසක් ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා පැමිණෙමින් සිටිනවා.
1: මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට නිල මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ TV දෙරණ.
3: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි. අද ප්‍රධාන ආරාධිතයා ලෙස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊට එක් වුණා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය සඳහා අද උදෑසන සිටම බොහෝ පිරිසක් පැමිණෙමින් සිටිනවා. දේශීය මෙන්ම විදේශීය ප්‍රකාශකයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී දේශීය හා විදේශීය පොත්පත් රැසක් විශේෂ වට්ටම් සහිතව ලබා ගැනීමට පාඨකයින්ට අවස්ථාව හිමිවනවා. මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 475කින් සමන්විතයි.
4: ඉතින් පොත් බලන්න විතරක් නෙමෙයි, පොත් මිලදී ගැනීමේ අවස්ථාවත් විශේෂ වට්ටම් යටතේ අද දවසේදීත් ඔබට හිමි කරලා දීලා තිනවා. ඒ විතරක්ම නෙමෙයි, මේ සාහිත්‍ය මාසයේ සාහිත්‍ය වැඩසටහන් ගණනාවක් මේ පොත් ප්‍රදර්ශනයට සමගාමීව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙනවා. විතරක් නෙමෙයි, අලුත් පොත් එළිදැක්වීමේ කටයුතු පැවැත්වෙනවා. ඒ වගේම මේ පොත් රචනා කරන රචනාකරුවන් ඔබට මුණ ගැසීමේ අවස්ථාව සැලසිලා දීලා තිනවා. ඉතින් බොහොමයක් දේවල් තියෙනවා මේ පොත් ප්‍රදර්ශනයේ. උදෑසන 9 ඉඳන් රාත්‍රී 9 වෙනකන් ඔක්තෝබර් 4 වෙනිදා දක්වා මේ පොත් ප්‍රදර්ශනයේ විවෘතයි පොත්වලට ආදරය කරන ඔබට.
5: එක්සිබිෂන් එක හොඳයි. ඔය පොත් ඔක්කොම වගේ හම්බුණා. හැමපාරම වගේ බුක් ෆෙයා ආවා. හොඳයි ඉතින් මේ පාර බුක් ෆෙයා එක.
6: ඇත්තටම ගොඩක් ලස්සන පොත් තියෙනවා. ඒ වගේම ඉගෙන ගන්න ගොඩක් උපකාරී වෙන පොතුත් තියෙනවා. ඉතින් ගන්න තමයි ආවේ.
5: ගොඩක් පොත් තියෙනවා අපිට හොයාගන්න බැරි. ඉතින් අලුත් පබ්ලිකේෂන්ස් එනවා. අලුත් පොත් එනවා. එහෙම කම්ම බලන්න ඉතින් මේ ගොඩක් වටනවා. ඉතින් හරිම එන්ජොයබල් ටයිම් එකක් තමයි මේක.
3: එමෙන්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට මෙවර නිල මාධ්‍ය අනුග්‍රහකත්වයේ දක්වන්නේ TV දෙරණයි. ප්‍රදර්ශන භූමියේ TV දෙරණ විශේෂ කලාපයක් ස්ථාපිත කර ඇති අතර ප්‍රවෘත්ති නිවේදනයේ දක්ෂ දරුවන්ට එහි පැවැත්වෙන තිර පරීක්ෂණවලට සහභාගී වීමටද අවස්ථාවක් හිමිවනවා. ඉන් තෝරාගැනෙන දරුවන්ට අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට වරම් ලැබෙන අතර එලෙස සුදුසුකම් ලැබූ දරුවන් අදත් මෙලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් කළා.
7: සෙනුරි මෙන්ඩිස් සූදානම් මේ පැයේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට.
8: ස්තුතියි සෞභාග්‍ය. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි.
9: අදත් උදෑසන සිට මෙවන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින්
10: ජනතාව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත
11: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි.
3: මේ අතර අරුණ පුවත්පතේ 8 සංවත්සරයට සමගාමීව අවම පහසුකම් සහිත පාසල් 8 වෙනුවෙන් පුස්තකාල පහසුකම් සැපීමේ වැඩපිළිවෙල යටතේ පොත් එකතු කිරීම ලිබර්ටි පබ්ලිෂර්ස් ප්‍රදර්ශන කුටියේදී සිදු කරනවා. ඒ අනුව ප්‍රදර්ශනයට පැමිණෙන ඔබටත් පාසල් දරුදරියන් වෙනුවෙන් ඔබේ සටහනක් සහිතව පොත් පරිත්‍යාග කිරීමට හැකි.
2: වහල මත සවිකරන ලද සූර්ය පැනල ආධාරයෙන් ප්‍රධාන විදුලි පද්ධතියට එක් කරගනු ලබන ක්‍රමවේද දෙකක් නවතා දැමීමට කටයුතු කිරීම නිසා පරිභෝගිකයින් පිරිසක් අපහසුතාවට පත්ව ඇති බවට විදුලි බල විශ්ලේෂකයින් පෙන්වා
12: දෙනවා.
2: බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසන්නේ බලශක්ති ශේෂ්ත්‍රය උත්පාදනය කිරීමේ ශේෂ්ත්‍රයක් ලෙසම නොසලකන ලෙසයි.
3: සූර්ය බලශක්ති පද්ධති මගින් වහල මත සවිකරන සෝලා පැනල ආධාරයෙන් හිරු එළිය ඍජුවම විදුලිය බලය බවට පරිවර්තනය කරනවා. මෙලෙස උත්පාදනය කරන විදුලිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රම 4ක් ඔස්සේ ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම සිදුවනවා. එම ක්‍රමවේදයන් වන්නේ නෙට් මීටරින් ක්‍රමය, නෙට් අකවුන්ටින් ක්‍රමය, නෙට් ප්ලස් ක්‍රමය සහ නෙට් ප්ලස් ප්ලස් ක්‍රමයයි.
13: නෙට් මීටරින් කියන එක ආවේ මුල් කාලේ. මොකද ඒ කාලේ විදුලි වට මණ්ඩල ලෑස්ති උන්නේ සෝල වහල වලින් විකුණන විදුලියට සල්ලි ගවන්න. ඒ නිසා අපි සල්ලි දෙන්නේ, හැබැයි ඕගොල්ලන්ගේ විදුලි බිල අඩු කරලා දෙන්නම් කියන එක මත තමයි නෙට් මීටරින් කියන එක ආවේ. නෙට් ප්ලස් ප්ලස් කියලා කියන්නේ අපේ වහලට වැටෙන මුළු ආලෝක ප්‍රමාණය. මේ පොඩි ප්‍රමාණයක් නම් අවශ්‍ය වෙන්නේ අපේ ආයතනයට අවශ්‍ය කරන විදුලිය සඳහා අතිරික්තයක් ගන්න පුළුවන් විදිහට ක්‍රමයක් සකස් කරන එක තමයි නෙට් ප්ලස්. ප්ලස් ප්ලස් කියලා කරේ. අවාසනාවන්ත විදියට ගිය අවුරුද්දේදී මේ නෙට් ප්ලස් ප්ලස් කියන ක්‍රමය අහෝසි කරන්න රජය කටයුතු කරා. ඒක ඉතාම අදූරදර්ශී වැඩක්.
3: නෙට් මීටරින් හා නෙට් අකවුන්ටින් යන ක්‍රමවේදයන් ද්විත්වය අහෝසි කිරීමට රජය පියවරගෙන ඇති බවට පාර්ශ්ව කිහිපයක් චෝදනා කරනවා.
13: නෙට් අකවුන්ටින් කියන එක වැදගත් වෙන්නේ වැඩියෙන් විදුලිය පරිභෝජනය කරන අයට. මොකද යුනිට් 180කට වඩා විදුලිය පාවිච්චි කරන අයට හැම ඒකකයකටම අතිරේක ඒකකයකට රුපියල් 100කට වඩා ගෙවන්න. එතකොට දැන් මේගොල්ලන් සිතුන ගානේ විදුලිවල මණ්ඩලයට විකුණනවා. විදුලි මණ්ඩල මණ්ඩලෙන් 100 ගානේ ගන්නවා. එතකොට බිස්නස් එක පාඩුයිනේ. මේකෙන් වෙන්නේ
12: මේ
13: මාකට් එක නැති වෙලා යන්නේ. මේ කරන්නේ සෝලා වහලවල් සෝලා ව්‍යාප්ත වෙන එක අකර්මණ්‍ය කරලා කඩලා බිඳලා දාන එක. මේක ආණ්ඩුවට හොඳ නෑ. වෙච්ච කලබලයෙන් පස්සේ දැන් මුළු සෝලා වහලවල් ක්ෂේත්‍රයටම දැන් කනකොකා අඬන තත්වයක් තමයි පත් වෙලා තියෙන්නේ.
14: අපි හිතමු ඒකක 500ක් පමණ පාවිච්චි කරන කෙනෙක් කිලෝට් 5ක පියස මත ඉදි කරන සූර්ය විදුලිවල ව්‍යාප්තියක් එයාගේ වහලේ මත සවි කළා. තමාගේ රුපියල් 30,000ක් 35,000ක් පමණ වන බිල ශුන්‍ය කර ගන්නවා. නමුත් මේ නව ක්‍රමවේදය ඇතුලේ ඔහු 10,000ක් වියදම් කළා. පියස මත ඉදි කරන සූර්ය බල විදුලි ව්‍යාප්තියක් ඔහුගේ පියස මත සවි කරත් ඔහුගේ බිල අඩු වෙන්නේ 150කින් පමණයි. මේ සම්බන්ධයෙන් අපි අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීම අපේක්ෂා කරනවා සහ විදුලිවල අමාත්‍යතුමාගේ නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම නතර කරන මෙන් තමයි අපි මේගොල්ලොන්ගෙන් ඉල්ලා සිටින්නේ.
2: මේ සමගින් අද දෙරණ ප්‍රධාන ප්‍රතිවිකාශය නිමවනවා.
15: Keeping you up to date with the latest news and current affairs from around the world. Stand by for the next program, broadcasting in Mandarin.
16: 欢迎收听
15: 2000 FM, the many voices of multicultural Australia. Stand by for the next program, broadcasting in Bengali.